අංගවානති අරාම් ලිබෙනවි ගොතුගාතිය බෑමිහුන් කෑබය උලේෂ දුනියේ ගාතිය බෑමිහුන් හේදකුරි දවස්තවගා තිය බෑමිහුන් කුරි හෙව අමල්තවගේ ජසායිග්‍ය ගොතුන්නේ.

0: අදි එයි කාහෙනෙක්ග බහෙවෙස් නූනෙ තියබෑ මිහුන් හඳුම කරනී වරක් වෙස් මදුන්නේ.
1: තන්සීලුම් මිර් රබ්බිල් ආලමීන්.
0: එයි ආලම් තක වෙරි රස්කලාග හදරතුන් බාවාලෙව්වි ෆොතකේ.

0: වෙනි කුරා මීහුන්ගේ මේ හග්ගුත ගෙල්ලිගෙන් දා තීවේ ඒ එකං කොරංජහෙන කමෙන්න ඔලුන් දෙකේ ගොතුග මිහාරුකෙ මි හාලත බලාරුග කෝටුග කෑවෙනි කුරුමකේ කොම්මෙන් ලාසිම කමෙන් එන්නමෙස් මේ කෑවෙනීගේ රුකුන්ත පුරිහම වාකම වනින්නම ෂරුයි හැමතක බලාරුග එකෑවෙන සහවාන දෙන් ඔති වරීග වාහක වරියකි මේ ෆිරිමීහාය ලිවිගෙන්වා ඉක්තියාරි ෂරුයි හමතෝගේ මතින් ෆිරිමීහාගේ ඇම්මතීග බාව්වාවා කමේ එහෙම ඒන කෝටුග කුරිකමුගා වේ සදි කෝටුම් බේරුග කුරිකමුගා වියස් වරි වරියගේ ගොතුග වාඩි දෙන් ෂරුයි හමතක බලාරුග රාජ්‍යේග වෙස් එකං හිඟණී වෙස් එහෙන් කෑවෙනි වරිගු මට්ටක කෝටන් අවමුග නුවත කෝටන් අන්නම් බාරු අලුවාස ආවා වනී මස්ලහතකින් එකම ගෝතීම ඒ හම කොම්මෙ දෙම ෆිරියකු වරිකුරණී ඒ වරිකුරන් ඒ වගුතු ඇයි එම්ම රඟල වගුතුකම වෙගෙන්න්නෙන්නු දෙමිහුගේ දෙමෙදු ගොපෙ දෙ කොම්මෙස් කමෙක්ගෙ සබු එහෙම කෝටුග මරුහලාගේ තෙරෙන් බයි ෆාර දෙමිහුන්න විශ්නිගෙන් ඒ වරියක නුගොස් එක නිම්මාලා හිසාපු වෙසෙබ ආද එහෙම ඒ සම රඟලුක මෙහෙනමෙස් කෝටුම් බේරුග වරිකුරිකමුගා වියස් මේ ඒ වරි වරිගේ ගොතුග බෙලෙවේන රාජ්‍යයක වෙස් වරිග ගොතුග බලමුන් අන්නනි මිහත
1: ඔබ දෙවන් සුවාති කොබ ඇත මහෙල්
2: දෙවන් සුවාලග මේනේ අනේ ඉජරායි ගොතුන් වරි රජිස්ට්‍රී කොරමගේ මුහිම්ම කමකික බාතො
1: ඉජරායි ගොතුන් වරි රජිස්ට්‍රී කොරම මුහිම්ම කමකික කොබ ඇත ෂේහ් හුසෙන් අබ්දුල් සයිද් කීකත වේදාන
3: අද මේ වරි රජිස්ට්‍රී කොරමකි මේ රජිස්ට්‍රී වරි ද්විහ රාජ්‍යක කොරමට්ටක ගානෝනුග මියන්න ගොතකි වරි කොරමට්ටක ගාසිග හුද්ද හොදා වරි කොරණි එකමක ගාසිගේ හුද්ද නොහොද මීහක හම අමිල්ල වරි කොෆදෙන් වරි සාබිත කොරමුන් දී සාබිත කොරන් කොට දියාමා වෙස් කොටුන් එබ බලා ඒ මේ වරිගේ මේ රුකුන්ත කාෂරොත්තක උහුරිහකම ෆුරිහමත ෆුරිහම යාමුන් ඒ වරියකේ වරියකමුගේ බ කණ්ඩාල ජූරිමනා කුරුමා එකුග එමෙම ෂර්වීගතුම් බලායිරු වරියෙන් උපදේන සබව මෙදවිරේ ෆොයිජ් යාමුන් එකන් කොටුන් එබ බලාගෙන බලාගතුම ෆහු ඒ වරියක එබහදා සුවල්ග ඒ විදාළුවා කෝටුන් මේ බේරු ගනුවත කුරවේ වරි රජිස්ට්‍රී කුරුම එබුණා බහුගේ මුරාදකී හැකිගතු අලුගඩ බුරවැනි වරි සාබිත් කුරුමකී ඒ කොන් කාල කමෙහෙයේ එකමුගේ මුහෙම්මු කමකී කොබෑහයේ අලුගුණමින්ගේ රාජ්‍යයක වරිය දෙමීහකු කෑවෙන් කොක්ගෙන් ඔළේ වුමක් පහුගා ඒ වරි කෝට ගොස් ඒ ගානෝනි ගොතුන් ඔන්න ඉජරාත්ත ෆුරිහම නොකෝ හුරජ්ජකමුග වනීනම දෙන් අමිල්ලේ ගේග රුජුව කොල්ලෑගෙන් තිබිජ්ජකමුග වනීනම දෙන් අනික්කාවෙස් දෙවන ෆහර රුජුව දෙවන ෆහර කෑවෙන්ය රූලිකෙන් දාහිඳු එයි දෙවන වරුයි වරිගේ ගොතුග වෙෆා දෙවන ෆහරක් කුරි වරිය ෆහුග දෙන් ඒන කෝට දියාම ෂරුයි ගොතුන් ඔන්න වරිගේ අදදා ගානෝනි ගොතුන් ඔන්න වරිගේ අදදා දිමානුව එබදේ එහෙමම මිකහල ඔළුම් බොළුමක අලුගුණමෙන්ගේ දිරිවලුමගේ කංකම් වෙගෙන් දාකමෙන් එයි වරි අලුගුණමෙන් රජිස්ට්‍රී නුකුරාකමුග වනීනම නොත වරි අලුගුණමෙන් සාබිත නුකුරාකමුග වනීනම ආම් උජිතමායි දිරිවලුමග වෙස් දෙමිහකු වරිවිජ්ජකමුග වනීනම එදෙමිහෙගේ තෙරේගා ගුළුන්තකෙ වකි ඉද්දාගේ මුද්දත ෆහුගේ කීගා කෙඩිගෙන් දිම් ෆද කංකම් අන්නාන එෆද කංකම් මීහුන්න එඟුමා මිහුරිහාකමකක් බාර වලා අලුගුණමෙන් දිරිවලුමුන්දා නිසාමු එ නිසාමෙගේ මච්චා ගෙංගොස් තෙනී අලුගුණමෙන් මිහාරු මී කෑවෙනි කුරුම අදි වරි කුරුමා මේ දෙකමුගා වෙස් කෝට් මෙදුවරිකෝ ඒ කුරන් හුන්න ඉජරාත්ත ෆුරියම කුරිම කුඩේ චලගොඩ අදි සුවල්ගේ ෆුරුතම කුරු සුවාලා මෙද දෙපහරම් මේ සුවාලාම ඉතුරු කොල්ලාන මේ ගස්ලෝ දන්නවාලම් බේනම් වනී කෝටුම් බේරුග මියද අලුගුන් මෙන්න කෑවෙන්නේ කුරවිදානෙ මේ කුරයේ බයි ෆහරු එකමකු ඒ රජිස්ට්‍රී කුරුමකි ඒ හයිගතුග වරම් මුහෙම්ම කමේ මේගේ බාද දෙහාලතේ ඒ රාජ්‍යයෙන් බේරක් ගොස් කෑවෙනි ෂරුවීගතුන් කොක්ගෙන් අයිස් රජිස්ට්‍රී නොකො උළුන් අනිහාලතකි අනිහාලතකි දිවිහි රාජ්‍යයේගා තිබෙ කෝට නොගොස් අමිල්ලේ කෝටුම් බේරුම් කෑවෙනි කුරුම් මේ දෙහාලතුග වෙස් අලුගුණ වෙන්න ලිවිදාන වරගින ගෙල්ලුන්තක හොරදාන මිසාලක දරියකු ලිවම ෆහු ඒ දරිෆුල් කෑවෙනිගේ රජිස්ට්‍රීයා ගුළුවාලා ෆන්න තීයාමු ඒ දරියෙක්ගේ රජිස්ට්‍රේෂන්ග බප්පනෙ දරියෙක් ගොතු ගයිස් දාන දෙන් එෆ එකහල එතක් ගෙන හක්ගුතකුන් දරින් මහරුවමුන් ෆද කමක කුරිමතුගේ හිඟයාදාන් එම එහුරිහා කමකුන් සලෑමේ බුමට්ටකා තිමාකුරා කෑවෙනි ගෞමුග උසූලගේ ගොතුන් කඩ එලිෆෝ එ මින්ගණුන් අලගුණමෙන් කුරීමා ඉරාද කුරවියා කුහුරිහා කුදින් වෙස් තර්බියතුවගෙන් දාහිඳු මියද අලගුණමෙන්ගේ මුජතමෝග එම්මෙන්න දී උලේ රංගලු හක්ගුත එම්මෙන්න හම

තිබේ හොෂී එවරෙන්ගේ ලෝසත් තිරුවේ එවරෙන්ගේ මච්චන් නිකමැතිකම් වෙරවෙෆයි. හම කශවරුම් එවරෙන් සලාමතුන් තිබීරු සජිද කුරුමක් ගොවා ලව්වා කම්ගාවේ.

අංගවානති අරාම් ලිබෙනවි ගොතුගාතිය බෑමිහුන් කෑබැයි උලේශෙ දුනියේ ගාතිය බෑමිහුන් හේදකුරි දවස්තවගා තිය බෑමිහුන් කුරි හෙව අමල්තවගේ ජසායිග්‍ය ගොතුන්නේ.

0: අදි එයි කාහෙනෙක්ග බහෙ විශනූනෙ තියබෑමිහුන් හඳුමකුරණී වරක් වෙස් මදුන්නේ.
1: තන්සීලුම් මිරවබ්බිල්ලාලමීන්
0: එයි ආලම්තක වෙරි රස්කලාග හදරතුන් බාවාලෙබ්වි ෆොතකේ.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.

ඉන් හමකෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවණී තිමන් රස්කලාංගේ අදි එවරෙන් ඉස්කොෆාවා අමලුතකයි එවරෙන්ගේ ෆහත් දූකොෆා දිය අසරුත තිමන් රස්කලාංගේ ලිව්වමේ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙග්ගා තිමන් රස්කලාංගේ හිමෙනුවීමේ

0: හම කෂවරුන් මනිතික්කකුන් තිමන් රස්කලාන්ගේ ඉන්සානා හෙද්දෙවිකං ඒ ඉන්සානාය නේගෙනී හෙය්ය. ෆහේ එහාරුන් ඒනා වනී ෆාළුවේ බයාම්වෙගෙන්වා දෙකොළුවෙරියෙකු කමුගේ. وضرب لنا مثلا ونسي خلقه قال من يحيي العظام وهي رميم
1: ادي اي انسانا تمن رسكلانگيا مثال جس ادي اينا هدديگين اينا هندمنتالي اينا بون كشيت فيوه هلاكو فا ونيكو එතකෙති දිරුවාණී කාකුහෙය.
0: قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٍ
1: කලේගෙ ෆානු විදාළු වාෂෙ ඒ කෂිතං අලුන් දිරුවාණී ෆොරතම ෆහරු ඒ කෂිත උෆෙද්දෙවි රස්කලාංගෙ අදි එකලාංගෙයි හුරිහා මහලූගුන්ගේ කන්ත මොළ දෙනෙවොඩිගෙන්වා රස්කලාංගේ.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාෂේ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවර.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතුූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فهي فيمبوا جنفاوا جملتا فيمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයේ.
0: අෆරායිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي
0: نحن

0: ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තذ්කිරතන් වමතාඅන් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغي وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරවමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුව එක්කන් කෂවර إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරුආන් කං කෂවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරවාෆාවා ෆොතෙග්ගය ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබීහේ නෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواحكايا مدوغا ابهي මි කුරුආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගෙ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروموگه وگوتوگا کراہمے فرانا ایس نیوا ہولین الیج جہیندے وانتم حين اذ تنظرون ادي اہیندو تیبا میہون بلبلا تیبموے وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ ادي تيبا ميهن نفر اميها ابهي مروا ميها غاكم بودي تيمن رسكلانگ اهن كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيك كمغا وانما تيبا ميهن افران امبرا نغنني كي وغن هي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමය
1: فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ
0: فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂෙ
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: فَهَ එමිහකං අරාමායි තනවස් වෙගෙන්වා රිසුකායි නෙමතුගෙ සුවරුගෙ හුට්ටෙ
1: وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: අදි එමිහකු කනෑ ෆරාතුගෙ මීහුන්ගෙ තෙරෙයින්වා නම දන්නාශෙ
1: فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: فَهَ එමිහක අංගවා නෙතෙ කනෑ ෆරාතුගෙ මීහුන්ගෙ කිබෙයින් තිබාය සලාම් හුට්ටේ

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: සූරතුල් මුල්ක් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් රහ්මාන් වන්ත රහීම් වන්ත අල්ලාහුගේ ඉස්මු ෆුලුන් ෆෂා ගන්නමෙ تبارك الذي بيده الملك وهو على كل شيء قدير اكلانگ يد قدر فلوگا وريكم وا رسكلانگ متي وري و وڈيگم فيه ادي اكلانگ كومم كمگ مچا كولدوم وانت رسكلانگ الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور إكلانجي تيباميهم كرة إم عمل رنجلي كاكوتو امتحان كرة ومتكا مروماي ديرهرم أفد ورس كلانجي අදි එකලාංගෙයි අසීසුවන්ත ගිනගිනයින් ෆාෆ ෆුස්සවා රස්කලාංගේ.

එවරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතේ. දෙන් තිමම්මෙන් දොගු කුරීමුය. අදි තිමම්මෙන් බුණීමුය. අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවය. තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුය.

මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහාලොරැත මේ ફોટોગ્રાફ වලින් උන්ට හුෂාලා දෙනි අලුස්තාස් හුසෙන් රුෂ්දී.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: කීරිති රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම දුනියදු එම්මෙ මතිවිර සාහිබා
2: සල්ලල්ලාහු අලෛහි වසල්ලම
3: හිජ්‍රයන් දිහව නහරුගේ සල්හජ්ජා මහුගෙ නුවවන දොහ අරෆාත් බිමුගා හුන්නවා ආලම්තක රහමතෙක්කම්ගා ෆොනොවි මෑ නබියා මුහම්මදුන් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් දෙවි ඛුතුබාග ඉන්සානී හග්ගුතහුගේ හමතකා අසාස්තකා උසූත බයංකු දෙවි කීරිත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ හජ්ජතුල් වදාඋගේ ඛුතුබායින් පාහක් කොල්ලෙවි කන්දත්තවගේ තිරේගා ඉන්සානුනකී හමහම බයෙක්කමං එංගෙවි මෙගොතුන් නස්ලී ඉම්තියාස්තකා ගබලි තාසුබ් නත්තාලුමා ದೊನಾ ಕಳುಗೆ ತಫಾತೆ ನೆಕ್ಕಂ ಹಾಮಕೊ ದೆವ್ವಿ ಅದಿ ಏಕಕವುರೆ ಅಣಕಕು ಕದರ್ವರಿವೆ ಇಜ್ಜತ್ತೆರಿ ವಾಣಿ ಎಮಿಹೆ ಗೆಹುರಿ ತಕ್ವಾವಿರಿ ಕಮಿಗೆ ಸಬಬುಂ ಕಮುಗ ಮುಳಿ ದುನಿಯಂ ಹಾಮಕೊ ದೆವ್ವಿ.

බොඩ අසුමක වී හම අම්ම බප්ප දෙෙන් අනේ ෆෙමිලී වර බොඩ සපෝට් ලිබේ දෙ ෆහුන් අලුගඩු හම එක ඒරු එක ලදුගන්න ද බොඩම් වෙෙස් දෙ අලවාහක එක මිහුණ බුණීම එක එහෙ මිහුන් එක ඇති තපාතු කෝඩා හැන් ජීවාතිද දෙ මිහාරු හම ලේ හෙළුම්ගේ කොඩින් අලුගඩ ිල්ලගේ හුසස් කුරවේ නද ටෙස්ටුණු කොවෙස් මෙහට ලේ දව්වනීකං මිහර දේ දව්වනීකං එහෙ මීදි ඩේස්ගේ කුරින් එය රෙඩි වාංජයකම් සේම කුරී බෑග දම් වන්දෙන්න නොහුර වර ප්ලේන් කොල්ලා හම ෂෙඩියුල් කොල්ලා එදුව හෙක්ගේ කුරින් එකමෙන් අනේ මී හබදුස් බලන් මියදු නොකුර නොකුරිකම මාධමය කුණා අන්න අනෙද එකම කුඩාකක් එහෙම එදුව හෙක්ග කුරම් එකමෙන් අවදු එකම නිම්මා එකමක රෙඩී වන්න අබදුව සේමීම ගැංගුල හම මිහාර අනෙ හෙම්බන ජ ලිස්ටෙක් ගැංගුල නිවස් හම ඩෝනලිස්ට ගැංගුල නෙමීම අබදුවස් එක්කේ ඩෝනලිස්ට එහෙම අනේ මේන්ටෙන් කුඩාකවම් වඥ අබදුව සින්නනේ අනෙක්කත් ඉගේ හම මේ කොම්බ ඩෝන ලේදීෆා මෙන්නනි තිම්මස් තිම්මස්ගේ ෆහුන් අනෙක් අදේ වෙනෙමේ ඒ හොරි හගොත්තුක ප්ලේන් කොක්ගෙන් කුඩාකවම් වඥ හම් වර ෆසේ හම් මේන්ටෙන් කුරා එකම සම හාදතෙන් ඇස් දාන ආසියාවස් මේ හම මසෙක්කේ කුරණි හම හම රටීන් කාරි බුණගෙන්න්නා හම ඔෆිස් ෆ්‍රෙන්ඩ්ස් උන්නා දො එක ඉගේ මේ උන්නාදී එගොතන් හම මසෙක්ක කොරනේ ලේහෝදුමගේ එගොතන් හම මසෙක් කොර නමිල්ල මිහාරු ස්කෝලු ඕලුන් නිරු හම දෙරවි දෝස්තත් දිය මි බුණාගොතවීම අනේ මේ එම්ම බොඩන් හම එරවි එක්කද ස්කූල්ග මේ කුල එක්ටිවිටස් තහෝග ඉරු බෑවරියන්න කොරන ද ඇබ්බින් දෑ ගුස්ථානේ ෆෑබින් දෑ ගුස්ථාන එක එච්චීත දෙ අස්සු බොඩන් එකය එම බුණ නුජෙහෙ ඩ ඇත්තකුන් එක ඒරු ස්කූලුගෙ මිබුණාහෙන් ටීචරුම්ස් මෙහින් බිරුගන්නන සේෆියෝ ඉන්න නිද එමිවස් ඉගේ දෙ එකේ කොම්මෙහෙනෙන් අනේ වකිකොල්ලන ඒකමකරනු නිමිවස එකේ අනේ නුරුව දෙරේ ලිබිධානයහෙන් හීවාතී එෆියෝ එන්නාතී අස වකිකොල්ලන එකම එහෙන් හෙදී මස්සු අනේ එහෙන් ගොතකන් අස්සු මී එමෝෂනල්ලි නූරුව නැගිල්ප දෙ ෑස මම්මකාරය ශකුව කුරන් කොම්මදක ස්කරීම දෙ බුණ මම බුණාතීනුන් ඉගෙන ද ලයාලාකම් සේමීම මම නුබුණ බලාශය දෙහෙම දෙගන්නටමග මම බුණගෙන් නවාන දෙගන්න ක්‍රේඩෙක් මම ඇති සිල්ලකොප් ාලි බයන්ද බලා ටීචර ඉගේ තොද දෙහෙම දෙගන්න ක්‍රේඩෙක් මම ඇති සිල්ලකොරි මස්සු ටීචර කරනයක ලයාලාකමේ ලයාලකමන්නේ ගෙහිවි මම ස්කූල් නිම්මාා ස්කූල නිම්මාා හෙඳුණු ගොස්ස මෙින්දුරු නිමුණීම අනේ තෙල්සීමය සෙන්ට ගොස ලේයාලනේ අලයන් ගන්නනි එදෙම් ෆහුම් ෆහුන් ඇස්ස අනේ මී මම ස්කූල් මනේජමන්ට අවාක දක්කා ටීචරුන්නස් වකින් බාහ දක්කා මේවාකත කියාදිනීම දෙ ෆහුන් අබෝල් කොරිද මී දෙන් ඒක ෆහුම් බෑවැරි කොනම් ෆෙසිද ඒක ෆහුම් එකම් බෑවැරි කොරම් ෆෙසිීම එක අලුගොනුගේ ඒරු එක කොන්ෆිඩෙන්ස නීද හම මිතාගේ ඒරුස් දෙකොුණු කන්නේ එක ෆස් ජේවා කෑච්ච නී දෙකම ඒති ගේන් වී හම මිබුණයි අනෙක්කවෙස් පෙනුණී හම එත්තනක මිදනි දෙයාල සෙන්ටල දෑන් හම තාතු මුරුව කුතින් අලුගනවර මා දොෂි කුදිින්වෙස් හගු කුදිින්වස් පෙන එත්තනකං ඇස ලේයාලා දහමි දෑරින්ගේ මේකන හමකන අලුගන එකන එක්කම නුන්කන්ද එබ ලේක මිහිංවල බෑවරකුදි මුජිතමවග එම එකුදින්ගේ පරාතුන් අස්සවර පොසිටව මී මයින්සෙට් හම හරි බැකුදි වල නෙගටව වන බැකුදවට පොසිටව එහෙන් ගොස්ස අනෙන් හෙබුණන් මේ අස්තු සිල්ලු කොඩාවරු කම වෙස් නූනේ අස්තු මිහම මේ මිකම කොඩිමති ලෑගෙන් එහෙ මීහුම් වෙස් මිකමුන් එවයා කොද්දීගේ උලෆී අදි මිකොතන් හාදු ගොලේ බලක් ගින පර ඇත්තන් ගොලේ නෙද මුෂ්තමවග අදි මී අලුවඩු මී ඒරු ෆහුම් හම උමුරු දොෂිවා වලක විස් මී හම බොඩක් විස්්නිිෆ දෙ මිකමුගේ කන්තත්ත වෙස් අමිල්ද වෙස් රිසර්ච් කුරම් ෆෙසිීද කියීනෙත්තෝ මිකන්තත්තවග මින්න හමගැමස් රිසර්ච් කොප්ප හම මී ෆහුන් හම දුනිය ගෙහෙන් ගෞම්තවග වෙස් එහෙ මීහුණා වෙස් සමනේ ටෝකි නඟල ගුළුම් බාවවාාෆා මී ඒරුදෙන් ඉන්ටනෙට්ම ලිබුණු හිසාබුම් ෆැසිගෙන් දුනිය ගෙහෙන් ගොම්තවග සේයාලා කුදින්න වාහක දෙකිවි ඩොක්ටරුන්න වාක දෙකිව අද එහෙන් ලිබුණු ෆුඩුසවත්තවග හුන්නන අනේ රාජෙන් බේරු කොන්ෆරෙන්ස් තෝගෙස් බෑරිෆා හම රාජ තම්සිීල් කොප හන්න අලුවන වරගින කොන්ෆරෙන්ස් තවගසේ වේගොත වරගින එච්චි ඉගිගේ දෙන් අම අසුම් කණඩයලී දෙන් අලුමඩු ෆරාතුන් දෙන් එහෙ මීහුණ මීති එවයා කොද්දි මීති බොඩක් කියාදී දො අදි හම ජෙනරල් පබ්ලික් මී ලේයාලා මිකන්තකුව තහම්බදුන් දා කුදින්න එකුදින්ගේ බෙලනවෙරින් වෙස් සම එවයාකෝ එක බෑවර කන්තත්තවක දෙ හම බොඩන් උලෙන් ෆෙසිී දෙ එකමු මී වජීෆාගේ ඉතුරු හම හිලේසාබහම මිහාරු හම බොඩම් මිකන්තත්තවක මි උලදෙන දෙන් වජීෆාගේ හාදතුක හම මී එවස්කම කානෙන් ෆස් ජවමෙන් නීද මී කොම්බෙ දුව එහෙක්ගවෙස් ඔෆීහන් හම බරාබර ස්කූලු දවරුස්වරෙන් දස්සෆින් ගිච්චේ

0: දැන් මෙයද ෆිලාරෝග ගැනස්තවුන් බය වඳගු කලිමත කියා දෙන
1: ජහර ජහර
2: හරුවඩුම් බුනෙසි
1: ආසා ආසා
2: එනං උඳගු කුරි
1: ලියායිෂා ලියායිෂා
2: දිරි උළු මට්ටක
1: ෆිරාෂ් ෆිරාෂ්
2: දාන් නුවත තම්මති නුවත එඳු
1: යුආරිද් යුආරිද්
2: හුෂෑනු
1: ෆිදායි ෆිදායි
2: උරුබාම් වා මීහා
1: කයිදු කයිදු
2: මකර් නුවත හීලේ.

මෙයසම් ප්‍රෝග්‍රෑම් නිර්මාලා ෆමි වකිවලනි මාතමාවස් මිසල්ස් ලාගමලින් ආ ප්‍රෝග්‍රෑම් කායකී බද්දල්වෙල්ම රන්සොෆා මිසල්ස් ලාගමී ප්‍රෝග්‍රෑම් කමි ගෙනස්තිනි ඉස්ලාමී තාරීඛුන් තෙදුවාහක එක මිෆතුග වාහකත ෆෙත් තර්ජමා කර වාහවනි අබ්දුල්ලා සෝදි ෆතුග හිමනේ වාහකත දන්නවා දෙනි නුසතු ශමී මෙතුග ප්‍රෝග්‍රෑම් කමි ගෙනස්තිනි ඉජෙනි මල් හිසම් ෆිෂ්කේ මෙතුනි මල් හිසම් ෆිෂ්කේ මාතමාවේ ප්‍රෝග්‍රෑම් ක ගෙනස්තේන پروگرام افتا میه کلوالی ارگل اسما موسا و السلام علیکم و رحمت الله و برکاته